0: 13 Uhr 1, Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antennen empfangen. Oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch einen Livestream. Außerdem, Sie können auch lankaradio.lk uns, können Sie auch uns hören. Ich grüße Sie in Singhalesische Sprache aus Sri Lanka. Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Heute gibt es tolle Musik aus Sri Lanka. Heute feiern wir buddhistischen Feiertag. Das ist der größte Feiertag im ganzen Asien und Sri Lanka. Feiern wir buddhistischen Feiertag, seine Geburt und dann Erleuchtung und dann auch gestorben. Die alle zusammen feiern wir heute wie heute. Vollmondtag in Sri Lanka. Und wir spielen auch nur noch heute die 2 Stunden buddhistische Lieder. Vasanavanta Dausakata Asri Samagi Adatme Gunatekwane Lanka Radio Single Vedasatana. Obata Pulong Apata Samandena FM Ekasiya Tunai Dasamahatara Magin Hol Lopura Sitna Obata Pulong Apata Samagi Ekwane Lanka Radio.lk Web Adaviyen. අද විශේෂයෙන්ම මේ වැඩසටහන ගුවන්ගත වන්නේ ශ්‍රී ලංකාවේ වගේම අනිකුත් බුද්ධිස්ස රටවල් බුද්ධාගමේ රටවල් අතර ඉතාමත් උස්ත්‍රව උත්සවකාරයෙන් පැවැත්වෙන වෙසක් පොහොය නිමිත්තෙන් මේ පැය දෙක පුරාම අපි වාදනය කරන සූදානම් කර තිබෙනවා ඉතාම ජනප්‍රිය ඒ වගේම බුදුගුණ ගායනාවලින් පිරුණ ගීත ඔබට පුළුවන් අපට අමතන්න 06 15 1 8 7 03. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න ලංකා info@lankaradio.lk info@lankaradio.lk උන්සර අපේ ඊමේල් ලිපිය උන්සර ඊමේල් අඩ්‍රස් ලවුටට් info@lankaradio.lk Außerdem Sie können auch unser erreichen 0615187000 0615187000 Unsere Facebook-Seite facebook.com/lankaradio Facebook Pituota Ekwen Lanka Radio Facebook Pituota Opata Pulong Apat Samog Ekwen facebook.com/lankaradio facebook.com/lankaradio මගේ නම අද ඉදිරි පැය දෙක ඔබත් සමග රැඳී සිටින මම රංජන් ධර්මරත්න
1: සනරාම ගුරු ලෝක ශිවංකර
0: ඉදිරි පැය දෙක ඔබට පුළුවන් අපට සවන් දෙන්න අපි එකතු වෙනවා ජනප්‍රිය බුද්ධි ගී වලින් පිරුණු වැඩසටහනක් ලෙස අපිට කියන්න පුළුවන් පැය දෙකක් පුරාම බුදු සදුගේ ගුණවර්ණන ගීත රසක් අපි සූදානම් කර තිබෙන ඔබ වෙනුවෙන් ගුණට එක් කරන්න මේ පසුබිමෙන් ඇහෙන්නේ එවැනි ගීතයක් ඒ වගේම තවත් ගීත රසක් අපිට පුළුවන් ඔබ වෙනුවෙන් ගුණට එක් කරන්න රැඳී සිටින අපත් සමග මේ වෙසක් පොහෝ දින ඔබේ ගත සිත සිසිලට ගෙන එන ගීත වලින් රසවත් වෙන මේ වැඩසටහනට ඔබට පුළුවන් දැන් සවන් දෙන්න

ශ්‍රී ලංකාවේ වසරේම අති විශිෂ්ටම අතිශය අලෝකමත් සංස්කෘතික ආගමික වශයෙන් වටිනා උත්සවයක් කියන්නේ වෙසක් මහා උත්සවය. මේ පුරාණ ඉතිහාසයක් දහම් ගැඹුරකින් සහ ජන සම්ප්‍රදායන්ගෙන් පිරුණු අසිරිමත් උත්සවයක්. වෙසක් උත්සවයේ අර්ථය වන්නේ වෙසක් දින බුදුන් වහන්සේ ජන්මය ලුම්බිණි නුවර සම්බෝධිය බෝධිගසය යට පරිනිර්වාණය කුසිනාරා වලදී මෙම ත්‍රිත්ව පූජනීය මොහොත එකම දිනයක සිදු වූ බවට බුදුසසුනේ පුරාණ සම්ප්‍රදාය කියා සිටිනවා. ඒ නිසා වෙසක් කියන්නේ බුදුසසුනේ අතිශය පූජනීය දිනය. වෙසක් කූඩු ආලෝකය ඒ නර්තනය වෙසක් කූඩු කියන්නේ අපේ රටේ සෑම ගමකම සෑම මාවතකම අහස පුරා දිලිසෙන සෞන්දර්යමත් ආලෝක නර්තනයක්. බඹර කූඩු, මල් කූඩු, මෝඩක කූඩු, විශාල ත්‍රිමාණ වෙසක් තොරන් මේවා නිර්මාණය වෙන්නේ අපේ ජනතාවගේ කලාත්මක හැකියාව, උනන්දුව සහ බුදුදහමට ඇති ගෞරවය පෙන්වමින් වෙසක් තොරන් සහ ධම්ම කතා ජීවමාන වෙනවා. වෙසක් තොරන් කියන්නේ අපේ දහම් කතා, ජාතක කතා, බුදු වන්දනා ආලෝකෙන් ජීවමාන කරන විශාල කලා නිර්මාණ. සීතාලි ජාතකේ, සාමා ජාතකේ, විශ්වාන්ත ජාතකේ දහම් පාරමිතා මේවා තොරණ මගින් රූප ආලෝක සංගීත වර්ණ සමග ජනතාවට දහම් පණිවිඩය මුදුල් ලෙස ගෙන එනවා. ඒ වගේම වෙසක් දිනද ශ්‍රී ලංකාවේ සෑම මාවතකම සෑම ගමකම දන්සල් පිරී යනවා. බත් දන්සල්, නූඩල්ස්, අයිස්ක්‍රීම්, ජූස්, කිරිබත්, හොට් බන්ස් සහ තවත් විවිධ ආකාරයේ කෑම බීම වර්ගවලින් මෙම දන්සල් පිරී ඉතිරී යනවා. මේ අපේ ජාතියේ උදාරත්වය, දයා, සහභාගිත්වය ලෝකයට පෙන්වන අතිශය අගනා සම්ප්‍රදායක්. දන්සල් පිරී යනවා, බෝධි පූජා හඬ නගනවා, බුදුගුණ ගායනා ආස පුරා අපේ රටේ හදවත අද සෙරෙනිටි සහ සංසුන්සුය නැවත මතු කරලා වෙසක් රාත්‍රියේ බෝධි වෘක්ෂය යට පහන් දැල්වෙනවා. සත් සති පූජා, බුදු වන්දනා, පිරිත් සජ්ජායන, දහම් දේශනා මේ ජනතාවගේ සිත් සංසුන් පිරිසුදු සම්බුදු සමෘද්ධිමත් කරන අතිශය පුණ්‍යමය මොහොතක්. වෙසක් ගී, වෙසක් කාලයේ රූපවාහිනී, රේඩියෝ, මාවත්, ගෙවල් සේරමගේම ඇහෙන්නේ බුදුගුණ ගී, දහම් ගී, සංසුන් සංගීතය. මේ ජනතාවගේ හදවත සංසුන් කරමින් දහම් පණිවිඩය ලෙස මුරුදු ලෙස ගෙන එනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකේ බොහෝ රටවල තායිලන්තේ, මියන්මාරේ, ජපානය, කොරියාව, නේපාලය, කාම්බෝජය, ඉන්දියාව වෙසක් උත්සව විවිධ ආකාරයෙන් අතිශය ගෞරවයෙන් සමරනවා. වෙසක් ආලෝකයේ සෙරණීටි සාමුර්ධ්‍ය වෙසක් කියන්නේ දයා, කරුණා, මෛත්‍රිය, උදාරත්වය, සමාධිය, සෙරණීටි අපේ ජීවිතයට නැවතත් මතක් කරන අතිශය අගනා මොහොතක්. අපි දැන් සමදමු තවත් ජනප්‍රිය ගීතයකට. මේ ගීතය ගායනය කරන්නේ WD අමරදේව, ශ්‍රී ලංකීය සංගීතයේ මහා ගුරු, අපේ හදවතේ සදාකාලික ආලෝකය, අපේ ජීවිතයට සෙත්සුව ගෙනෙන අතිශය අරුත කතනීය ගීතයක්. බුදුදහමේ කරුණාව, පාරමිතා බලෙන් හදවත පිරිසුදු කරන ආශිර්වාදයෙන් පිරුණු අපේ සාම්ප්‍රදායික සංගීතයේ අමරණීය ගීතයක්. ඔබේ දවසට සෙත්සුවක්, ඔබේ සිතට නිවි සනසිල්ලක් අපි එකට ඇසමු. මේ ගීතේ මහා රත්නයක් වූ අතිශය පූජනීය ගීතයක්, පාරමිතා බල පූජනීය වූ ගීතයක්. අපි සමුදු මේ ගීතයට.

0: lankaradio.lk.
1: Hallo Sri Lanka, hallo Lokaya. Ob ihr hadavatata sampurna power ekak genadena setsuen pirunu super aagamika geetayak me mohothe api soodanam kar thiyena wadane karanna ape jeevithaye aalokaya ape aarakshawa ape maga penwanna budhu piyanam wahansege karunawa hadavatata gena geetayak. Oyala set wenna volume ekak tikak wedi karanna හදවත ඕපන් කරන්න ඒකයි මේ ගීතේ එනර්ජි එක. ඔබේ දවසට ආශිර්වාදයක් වෙන්න, ඔබේ සිතට සංසලක් වෙන්න මේ මොහොතේ අපි එකට අසමු මේ ගීතය. ගායනය කරන්නේ මේ ගීතය බාචි සූසන්. අපි සමඳමු ඔහුගේ ඒ රසබර බුදු පියාණනේ ගීතයට.

ශ්‍රීලංකීය සංගීතයේ අමර නිය හඬ දෙක කඩවට සුවඳක් දෙන අපේ සංගීත ඉතිහාසයේ සදාකාලික රත්න දෙක මොයිඩින් බෙක් සහ ලතා වල්පොල උන් දෙදෙනාගේ හඬ එකට මිශ්‍ර වෙලා සෙත්සුවෙන් පිරුණු සුවඳක් වගේ අපේ හදවතට ඇවිත් වසන්තයක් දෙන අමරණීය යුග ගීතයක් මා සූදානම් කළ ඔබ වෙනුවෙන් ගුවනට එක් කරන්න

ඔබේ සිතට සංසුලක් වෙන්න ඔබේ දවසට සෙත්සුවක් වෙන්න මේ මොහොතේ අප ඔබෙන් ටේක් කරන්නේ මේ ගීතය ගායනය කරන්නේ ලතා වල්පොළ සමඟ මොහිදීන් බෙග්.

අමා දාර දිය ගලා ගලා වික්ටරත්නායගේ හඬ හදවත නිවි සිත් සංසුන් වී බුදුගුණ සරණගෙනෙන අතිශය සෙත්සුවෙන් පිරුණු ආගමික ගීතයක් මේ මොහොතේ අපි සූදානම් කර තිබෙනවා ඔබ වෙනුවෙන් ගුණටෙක් කරන්න. අමා දාර දිය ගලා වගේ බුදුපියාණන් වහන්සේගේ කරුණාව අපේ ජීවිතයට සෙත්සුව ගෙනෙන වික්ටර් රත්නායකගේ අතිශය ආදරණීය බුදු භක්ති ගීතයක්. ඔබේ දවසට ආශිර්වාදයක් වෙන්න, ඔබේ සිතට සසුර සංසිලක් වෙන්න අපි එකට නියතමානියම අසමු මේ ගීතය. මේ වික්ටර්

0: lankaradio.lk.
1: සල්මල් වනේ ලුම්බිනි නම් වූ සල් වනේ සල්මල් වනේ ලුම්බිනි නම් වූ සලවැන්නේ ඒ වචනවලින් අපේ සිතට පිරිසිදු සෙරෙනා දෙකක් වගේ සෙමින් ඇවිත් බුදුපියාණන් වහන්සේගේ පුණ්‍යමය මතකය අපේ හදවතට පුරුදු ආලෝකයක් දෙනවා. එච්චර් ජෝතිපාලගේ හඬ අමරණීය හඬින් සෙත්සුවෙන් පිරුණු වචන සංගීතයට බැඳලා අපේ මනසට නියතමානී සුවඳක් වගේ සෙමින් ඇවිත් අපූර්ව ගීත රසයක් දෙනවා. අපි සමඳමු ඒ ගීතයට මේ එච්.ආර්. ජෝතිපාල සිත සනසන මනස පිරිසුදු කරන රසබර ගීතයක්.

මහා මෙවුනාවට සිල් වැහි වැයිලා වගේ බුදු පියාණන් වහන්සේගේ කරුණාව අපේ හදවතට සෙත්සුව ගෙනෙන අතීසේ පූජනීය ගීතයක් මේ මොහොතේ ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කළා. බුදුදහමේ සරණෙහි එකක් වගේ හදවත පිරිසුදු කරන කරුණාරන්න දිගුල්ගණේගේ හඬ, අපූරු භක්ති ගීත හඬ අපේ සිතට සංසුන් වෙලා සෙත්සුව ගෙනෙන මොහොතක්. අපි සමන්දමු කරුණාරන්න දිගුල්ගණේගේ මේ ගීතයට. මහමෙවුනාවට සිලිල් වෙයි වයින්වා.

ශ්‍රී ලංකා සංගීතයේ සදාකාලික රත්නයක් හදවතේ ගැඹුරට ඇවිත් සත්‍ය කියන මිල්ට මල්වාරච්චිගේ අපූර්ව හඬින් උපන් අතීතය අරුතකතනීය ගීතයක් මේ මොහොතේ අපි සූදානම් කළා ඔබ වෙනුවෙන් ගුණට එක්කරන්න. මනුෂ්‍ය ලෝකේ සත්‍ය ජීවිතේ මරුකතරේ අපේ හැමෝගේම අත්දැකීම් සංගීතයට බැඳී හදවට ඇවිත් හදවතට ඇවිත් සත්‍ය මතක් කරන රසබර ගීතයක් මේ මිල්ටන් මල්වා.

අර බලන්න කියන ඒ වචනේම අපේ සිතේ දොරටු විවෘත කරන අපූරු සංගීත ලෝකයක් තිබෙනවා. එඩ්වඩ් ජයකොඩිගේ හඬේ මුල්දු රසයත් කවි ගීතේ සෞන්දර්යයත් එකට මිශ්‍ර වෙලා අපේ හදවතට මුල්දු සෙනෙහෙට එකක් දෙන අමරණීය ගීතයක් මේ. සිතේ මතක දොරටු අරින එම සුන්දර ගීතය දැන් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම් කළා. සවන් දෙමු අන්න බලන්න එඩ්වඩ් ජයකොඩි.

බලන්න බුදු ස්වාමිනේ කෙනේ වචනේම අපේ හදවතට අපේ හදවත නිවිසංසුන් වී සෙත්සුවක් එක්කෙනවා. බුදු පියාණන් වහන්සේගේ කරුණාව සිතේ ගැඹුරට ඇවිත් සෙත්සුවෙන් පිරුණු මොහොතක් මේ මොහොතේ අපි ඔබ වෙත ගෙන එන සූදානම් කළා. වසන්ත සඳනායකගේ නියතමානි පිරිසුදු හඬ බුදුගුණ ගායනා කරමින් අපේ සිතට සෙත්සුව ගෙනෙන අතිශය ආදරණීය භක්ති ගීතයක් ඔබ වෙතට ගෙන එන සූදානම් කළා. සෙත්සුවෙන් පිරුණු මනසකින් ඔබත් එකතු වන්න මේ වසන්ත සඳනායක.

shakhareadio.lk. ගන්තර නාදේ පාවේ පොඩි ගම් විහාරේ මේ වචන ආන මොහොතේම අපේ සිත හැමුවේ පැරණි සරල දවසකට සෙමින් ආපසු යනවා. පස්වලේ නිසල සරමත් මොහොතක් විහාරේ පුණ්‍ය සුවඳත් හදවතට මුරුදු ලෙස දැනෙනවා. ශ්‍රී ජෝතිපාලගේ අමරණීය හඬ ගම්මානේ සරල ජීවිතයත් බුදු ගුණේ සෙත්සුවත් සංගීතයට බැඳලා අපේ මනසට පිරිසුදු රසයක් ගෙනෙන අතිශය ආදරණීය ගීතයක්. ගම්මානේ විහාර මැද සෙත්සුවෙන් පිරුණු මොහොතේ ඔබේ හදවතටත් පිරෙන්න දැන් අසන්න මේ ගීතය එච්.ආර්. ජෝතිපාල ගායනා කරන්නේ.

සියලුම සිත් සංසුන් වී සෙත්සුවෙන් පිරුණු පුණ්‍යමය මොහොතකට අපි ඇතුල් වෙන්න යන්නේ. බුදුගුණේ ආලෝකයේ හදවතට මුරුදු ලෙස වැටෙන අපූරු භක්ති ගීතයක් දැන් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. සමිතා මුදුන්කොටුවගේ පිරිසිදු නියතමානී හඬ සෙත්සුවෙන් පිරුණු වචන සංගීතයට එක් කර අපේ සිතට පුණ්‍ය සුවඳක් ගෙනෙන අතිශය ආදරණීය ගීතයක්. සිත නිවි සංසුන් වී පුණ්‍ය පිරුණු හදවතකින් දැන් ඇසෙන්නේ සමිතා මුදුන්කොටුව ගයන සිළුමින සෑය වඳින් ගීතේ. සමන්දෙමුදෙන් ඒ ගීතයට සිළුමින සෑය වඳින් සමිතා මුදුන්කොටුව.

භව සාගරේ කියලා කියන්නේ අපේ ජීවිතේ ගැඹුරු සත්‍ය ඒ සත්‍ය සංගීතයට එක් කරලා හදවතට නිවි සංසුන් වී සෙත්සුවක් දෙන අපූර්ව ගීතයක් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. සනත් නන්දසිරිගේ පිරිසිදු ගැඹුරු හඬ කවි රසයත් ආගමික සත්‍යයත් එකටගෙන අපේ සිතට මුරුදු ආලෝකයක් දෙන අතිශය සුවඳමත් ගීතයක්. සිත සංසුන් කරගෙන මනස පිරිසුදු කරන දැන් අසන්න මේ ගීතය, මේ සනත් නන්දසිරි.

මෝහෙන් මුලා වෙලා කියනේ වචනෙන්ම අපේ හදවතේ ගැඹුරට ඇවිත් ජීවිතේ සත්‍යත් සෙනෙහසත් අතීතේ මුරුදු මතකත් සංගීතයට බැඳෙන අපූරු ගීතයක් ඔබ වෙත ගෙන එන්න මා සූදානම් කළා. වික්ටර් රත්නායකගේ අපූරු හඬේ රස කවි වචනවල ගැඹුර සිතේ දොරට විවෘත කරලා සිතට මුරුදු සංගීත රසයක් පිරෙන අතිශය ජනප්‍රිය ගීතයක්. සිත සංසුන් කරගෙන මතක දොරට අරින ඒ සුන්දර ගීතය දැන් ඔබට අසන්න පුළුවන්. මේ වික්ටර් රත්නායක.

සුගත ලෝනා සම්බුද්ධ රාජා මේ වචන අහන මොහොතේම අපේ හදවතේ ගැඹුරට පුණ්‍ය සුවඳක් සෙමින් ඇවිත් පිරෙනවා. බුදු පියාණන් වහන්සේගේ අපූර්ව කරුණාව අපේ ජීවිතයේ අඳුරු මොහොතකදී ආලෝකයක් වගේ හදවතට වැටෙනවා. අපි හැමෝම ජීවිතයේ දුකද සතුටද අත්විඳගෙන හදවතට සෙත්සුවක් බලාගෙන අපේ දිගු ගමන සෙමින් ඉදිරියට ගමන් කරන මිනිස්සු. ඒ ගමනේ බුදු නාමය අපේ සිතට සෙමින් ඇවිත් අඳුරු මගට ආලෝකයක් වගේ පෙනෙනවා. මේ ගීතය අහන මොහොතේ අපේ සිත හා ගමුවේ සිත හමුවේ පන්සලට සෙමින් ආපසු යනවා. පහන් දැල්වීම, පහන් දහම් සුවඳ, පිරිත් හඬ, පන්සලේ නිසල නිසංසල මොහොත, එවැනි සියලුම සුවඳ අපේ හදවතට සෙමින් ඇවිත් මනස සංසුන් කරනවා. මේ HR ජෝතිපාල

ජීවමාන බුදුරුව කියන ඒ වචනයෙන්ම අපේ හදවතට පිරිසුදු ආලෝකයක් එනවා. බුදුගුණේ සත්‍ය සංගීතයට බැඳි සෙත්සුවෙන් පිරුණු මොහොතක් දැන් ඔබ වෙත ගෙන එන්න අප සූදානම් කළා. TM ජයරත්නගේ නියතමානී මුරුදු හඬ, සෙත්සුවෙන් පිරුණු වචන අපේ සිතට පිරිසුදු සුවඳක් වගේ සෙමින් ඇවිත් හදවතට ලංවී සෝයක් දෙන අපූරු භක්ති ගීතයක්. සිත පිරිසුදු කරගෙන සෙත්සුවෙන් පිරුණු හදවතින් දැන් අසන්න TM ජයරත්න ගායන මේ ගීතය.

අඩවන් දෙනතින් කියනේ වචනයෙන් අපේ හදවතේ ගැඹුරට සෙමින් ඇවිත් සෙනෙහස මතකයේ ජීවිතේ මුර්ධු හැඟීම් සංගීතයට බැඳෙන අපූර්ව ගීතයක් දැන් අපි සූදානම් කළා ඔබ වෙත ගෙන එන්න. WD අමරදේවගේ අපූර්ව හඬ කවි වචනවල රස සිතේ නියතමානී සුවඳක් වගේ අපේ මනසට මුර්ධු සංගීත රසයක් දෙන අතිශය සුවඳමත් ගීතයක්. හදවත නියතමානී කරගෙන සෙමින් අහන්න මේ ගීතය මේ WD අමර

බුදුන් වහන්සේගේ උතුම් ධර්මය හදවතේ ගැඹුරට ඇවිත් සෙත්සුව නිවිසන්සුන් වී ආලෝකයක් දෙන අතිශය පූජනීය ගීත මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් ඔබ වෙත ගෙන එන සූදානම් කළා. ශ්‍රී ලංකීය සංගීතයේ අමරණීය හඬකු මොයිදින් බෙග්ගේ නියතමානී පිරිසුදු ගායනය බුදුදාමේ සත්‍ය අරුත සංගීතයට එක් කරන අපේ සිතට පුණ්‍යමය සුවඳක් ගෙනෙන අපූර්ව භක්ති ගීතයක්. ධර්මයේ ආලෝකයේ ඔබේ හදවතට පිරෙන්න දැන් සවන් දෙන්න මේ ගීතය මොයිදින් බෙක් ගායන බුදුන්ගේ උතුම් ධර්මය. ඒ වගේම කියන්න ඕන ලංකාවේ බුදුගී අතරින් වැඩිම බුදුගී ප්‍රමාණයක් ගායනය කර තිබෙන එකම ගායකයා මොයිදින් බෙක්. අපි සවන් දුන් මොයිදින් බෙක්ට බුදුන්ගේ අමා ධර්මය.

0: Warte mal eine Sekunde.
1: සංසාර ගමන කියන්නේ අපේ ජීවිතයේ දිගු මඟ. ඒ මගේ හැඟීම් බලාපොරොත්තු සතුටත් දුකත් සංගීතයට බැඳලා හදවතේ ගැඹුරට ඇවිත් සෙමින් සෙමින් නාදවන අපූර්ව ගීතයක් ඔබ වෙත ගෙනෙන්න සූදානම්. WD අමරදේවගේ අපූර්ව හඬ කවි වචනවල ගැඹුර සිතේ නිහතමානී සුවඳක් වගේ අපේ මනසට පිරිසුදු රසයක් දෙන අතිශය සුවඳමත් ගීතය. සංසාර මගේ සත්‍ය සංගීතයට බැඳී ඔබේ හදවතට ඇවිත් දැන් නාද ගන්නේ නැත්තම් වාදනය කරන්නේ සංසාර ගමනේ ආසා තන්නා WD.

බුද්ධන් සරණං ගච්ඡා මේ පුණ්‍යමය වචන තුන අපේ ජීවිතයේ සත්‍යමය ආරක්ෂාව බුදු පියාණන් වහන්සේගේ කරුණාව හදවතේ ගැඹුරට ඇවිත් සිත සංසුන් වී මනස පිරිසුදු කරන අපූර්ව මොහොත දැන් අපි එකතු කරන් සූදානම් කළා අසන්නම අවශ්‍ය ගීත අපේ සරල ජීවිතයේ සතුටත් දුකත් අතර සරණක් වෙලා සෙමින් හදවතට ඇවිත් සෙත්සුවෙන් පිරුණු ආලෝකයක් දෙන උදුගුණ ගායනා කරන

अतिशय पूजनीय गीत है। मैं गीते वादने करण सुधारण कर संपूर्ण गीते वादने करण लभिन नतिवीम गन कनगाट वेनो श्रीलंकीय संगीत अमरणीय हडकु मोयदिन बेगे नियतमानी पिरिसुदु गायने बुदुदामे सत्य आरुत संगीत एक करण मैं गीते अतिशय पूजनीय गीत अभि सौंदु ए गीते ඒ සමගම නැවතත් අපි හමු වන්නේ ලබන සතියේ මේ වේලාවට දාවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනින් එතෙක් ඔබ සැමට සනසුම බුදුන් වහන්සේගේ දහමෙන් ආලෝකමත් වූ මෙම පුණ්‍ය උත්සවයේ ඔබටත් ඔබේ පවුලටත් සතුට සමාධිය ආලෝකේ ලබා දේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නා මම රංජන් ධර්මරත්න විසින් වීදදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසේ නුව හිය බයි ලංකා රේඩියෝ සෙන්නුන් මිට Radio Darmstadt und ab Pumsen Uhr gibt es Polizia Radio Sendung Bigos mit meiner Kollegin Elis Priester und bis dann unser neues super toller Woker.